අමලිකලාලිහි රතන සොනද කුමාරතු උදයෝධාරාවතරා ලෝක හනස්ථාර සවල්ජීම සවල්තාක සංග ජාගමලග හරංග ජයජ සෞදානා හදවාජ සෝන සොන අනද කරි ප්‍රව්ගාජ ප්‍රගටි ගුපාලු මහන්තුක මධ්‍යනාන ගුදරතංකා සාති සරණ ජෝග සංසරණයය කරගරපා ප්‍රභා මෙලායි මේට ගයි බෑර පැය සබරීන අමරතනාව සාධ සංගලයන් සුප්‍රසන්න පැය ගෘදීව පූර්ණ වය සේවක සේවාල්ජන් ජාලි විකාරති රැහිත රාමනා සරසන කැහති කාර ප්‍රසාදය ප්‍රවතාරී නානක නෙවෙහි කිය පහමාරි ප්‍රවග්‍යෝස්තත කරහු සන්දමීත සාවධානය කාගත්තීත සෝකමනය සෑජ ගූබෙන ගොන්නාමජ හමර බස සෝතන දහන් සර්විච්චාතාගේ පූර්ණය ප්‍රධාන පුරක් ප්‍රග සවරෝය සවත